0: buceta que ela gosta. É no cozinho que ela pede que
1: empurra, empurra, vai, empurra, empurra,
2: mete, vai.
3: O puteiro é aqui.
4: A famosa mete, mete, a famosa mete, mete, vai.
5: Mete,
6: mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete